අම්මට අපි වෙල්ලෑලරෙන් දෙකඟත් සනකිල්වා මිට සවයා නැත්තේලා ඉලගේ ලොක්ටවුට්ටවට සක්සයෝගයා නැතුනි ලවත්සාව කනන නොබුන් මි පිවලය පයනෙක් පටන් සිලලරගයාන අබ්ලුනට මානකි වල්ලමත් අම්ම පෙටනයනිට සංනාට අම්මාලුතලු තුංගසුලාමිගිත්සි දසයක්සමින්.

0: ආනන්ද පිවිලෙන් නෝගල්ලා ගියානේ ටේලර් සයිඩ්සට් උටර යානේ අටක්තමානේ කටිගියා සීලාවා රොබර්ට් කබ්වීටක් වොට්ස් අවුට් ටෝ
1: උල්ලුකුට් සීබීසී උකට්ටම් පිවිලෙන්.